0: ඉතින් ඔබව අපිටත් මුණ ගැහිලා තිබුණේ දවසක් හෝ දෙකක්. ඉතින් ඔබේ ආදරණීය ස්වාමි පුරුෂයාව අපි බොහොම හිතවත් ළඟින් ඇසුරු කරන කෙනෙක්. ඔබව මුණ ගැසුණු දිනයේ මේ දින කීපයක් ඊට පස්සෙත් අපි ඔබට මුණ ගැසුණේ ඒ හඬ පරීක්ෂණය තිබුණු දවසේ. එලා ඔබ අපූරු මියුරුම මියුරු හින්දි ගීතයක් ගායනා කළා. මට ඕනේ අන්න ඒ ගීතය අද මේ අපි වහගෙන ඉන්න හෙට ඉඳන් දිගටම අපි වහන මේ ලෝකේ සතර දිග්භාගයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ඔබේ ඒ භාරත ගීතය අස්වන්නට. එන කියමු
1: පොඩි කැල්ලක් කියලා.
0: පොඩි කැල්ලක් කො

බොහොම ස්තුතියි ඉතින් දැහැනකට සමවැදුන වගේ ඔබත් මමත් දෙදෙනාම උපදින්නට කලින් බිහි වුණු ගීතයක් අදටත් ඒ රසයෙන්ම අහන්න පුළුවන් ඔබ ඉතින් ඉතාමත් මියුරු විදිහට ඒ ගීතය ගායනා කළා මිතන ඔබට සෑහෙන බාහිර දූර කාර්යයක් එදා ප්‍රසංගයේදී ඉටු වෙලා තියෙනවා හඬ පෞරුෂයන් පැත්තෙන් බොහොම ස්තුතියි පැමිණියාට අද වැඩසටහනට වේලාව 7:30 විනාඩි 32යි මේ ඔබ එක්ක සිටින්නේ ඔටාගෝ ඇක්සස් රේඩියෝ 105.4 ඔසේ ඔබ වෙත ගෙනෙන සත්සරණව මියුරු ගීතාවලිය සමගයි

0: පිපිලා කළු රෝස මලක් ඉතින් කිව්වා තුනේ අමාරසරි පිරිස්. දැන් අපි කතා කර කර ඉන්නේ මන්දාරම ගැන. මන්දාරම කිව්වට මේක තරු පිපෙන තරු මල් පිපෙන මන්දාරමක්. තරු කඩා හැලෙන රාත්‍රියක්. ඒ මැයි 31 වෙනිදා. 31මයි මට කියවෙන්නේ. 31 නෙමෙයි මැයි 30 වෙනිදා. හවස 6ට. ඉතින් සාමාන්‍යයෙන් ඔපෙරාවක් ඒ වගේ නාට්‍යයක් එහෙම ගත්තාම මේ ඉහළ හඬ පරාස කීපයක් අපි තියාගෙන, අපි නෙමෙයි ඔපෙරා කරන කට්ටිය තියාගෙන ඉන්නවා, ඔපෙරා කරන ශිල්පීන් තියාගෙන ඉන්නවා. සුපරානෝස්ලා කියලා තමයි ඒගොල්ලන්ට කියන්නේ. ඉතින් එන්න අපේ ඉන්න ඒ වගේ සුපරානෝස්ලා කීපදෙනෙක්, ඒකෙන් දෙන්නෙක්ව අපි දැන් මැදිරියට කැඳවාගෙන තියෙනවා. ඉතින් දෙන්නටම එකට අවස්ථාව දෙන්නත් පුළුවන්. බලමු ඉතින් එන විදිහට. කාලයත් කෙමෙන් කෙමෙන් ගෙවිගෙන යනවා. තව බොහොම ටික කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් අපි මුලින්ම හැරෙනවා දෙසට, පූර්ණිමා දෙසට. පූර්ණිමා ජයවර්ධන. ඉතින් පූර්ණිමා කියලා තමයි ඉතින් අපි ආදරේටයි නිකනුයි හැම වෙලාවෙම කියන්නේ. කෙටි නමක් කියන්නේ නැහැ පූර්ණිමාට. ඒ ගැන ඉතින් තරහ වෙන්න එපා. පූර්ණිමාට දැන් සංගීතය ගැන අලුතෙන් කියලා දෙන්න දෙයක් නැහැ. ඔබ ඉතාම හඬ පැත්තෙන් හඬ ප්‍රගුණ කරලා තිබෙන කෙනෙක්. ඒ සංගීත දිවිය ඔබේ මේ සංගීතය පටන් ගත්තේ කොහෙන්ද ඉඳලම දැන් පටන් ගත්තා නම් හරි.
1: ප්‍රථමයෙන්ම අයියේ සුබ සන්ධ්‍යාවක් වේවා. මේ වැඩසටහන අහන හැමෝටම. ඉතින් මගේ ගැන විස්තරයක් කිව්වොත්, ඉතින් මම ඇත්තටම මෙහිට ඇවිල්ලා දැන් අවුරුද්දක විතර කාලයක් වෙනවා. මං හිටියේ අබුඩාබි නගරේ අවුරුදු 10ක් වගේ කාලයක් එහෙ හිටියා.
0: අර රසින්දේ කිව්වාගේ
1: එහෙ ඉඳන් මෙහිට ආව එක ලොකු වෙනසක් මගේ ජීවිතයට සිද්ධ වුණ අවස්ථාවක්. ඇත්තටම කියනවා නම් මේ නවසීලන්තයට ආපු එක, නවසීලන්තේත් හරිම ලස්සන කඳු මිටි මේ කඳු වලින් වට වෙච්ච පුංචි නගරයක් මේක, ඩැනෙලින් නගරය.
0: පුංචි නෑ ඇත්තටම. මේක ලෝකයේ භූමි ප්‍රදේශයෙන් ජියෝග්‍රාෆිකලි ලෝකයේ 5 වෙනි නගරය.
1: නිව්යෝර්ක්,
0: ටෝකියෝ ඒ ඔක්කොම තියෙද්දි, ඇමරිකාවේ සියලුම නගර තියෙද්දි මේක භූමි ප්‍රමාණයෙන් 5 වෙනි නගරය. හැබැයි ඔබ කිව්වා හරි, පේන්න තියෙන්නේ බොහොම පොඩි නගරයක්.
1: ඉතින් මගේ සංගීත ජීවිතය ගැන කිව්වොත් එහෙම, පුංචි කාලේ ඉඳන් මම සින්දු කියන්න පුළුවන් කියලා අම්මලා කියනවා, පුංචි කාලේ කියනවා කියලා. ඒ වගේම පාසල් යන අවධියේදී විවිධ තරඟ වලට සහභාගී වෙලා තියෙනවා. ඔ-ලෙවල් කාලේදී ඔ-ලෙවල්ස් වලදී, ඒ වගේ කාලවල වලදී තිස්කෝලේ තියෙන දේවල් වලට සහභාගී වුණා. ඊට අමතරව ඉතින් වැඩිදුර මම ඒ සම්බන්ධව අධ්‍යාපනයක් ලහදරවෙන්නේ නැහැ. නමුත් මම ඉතාමත් ආදරය කරනවා සංගීතය කියන දෙයට. අදටත් එහෙමයි, මතුවටත් එහෙමයි.
0: අපිට දෙවියන් ගෙන් ලැබුණු
1: ත්‍යාගයක් වගේ දෙයක් ඇත්තටම කියනවා නම්. ඒ වගේම සින්දු රස විඳින්නත් හරි ආසයි. ඉතින් මම මේ හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා
0: එදාට
1: 30 වෙනිදාට ඇවිල්ලා ආදරෙන් මේ හැමෝගෙම මේ
0: ඉතින්
1: කට්ටියත් එක්ක
0: නමාටත් මොකක් හරි කියන්න අමතක වුණා කියලා කිව්වා. මේ ඇත්තටම ඉතින් මෙතන දැන් ඔබ සංගීතය හදාලා තියෙනවා. දැන් අපේ මේකේ සංගීත පාර්ශ්වය, දැන් මම භාරව ඉන්නේ සංගීත පාර්ශ්වයේ, මේ හඬ පිළිබඳ නෙමෙයි. ඒ හඬ සංගීතය ගැන වෙනම භාරව ඉන්නවා කවින්ද්‍ර සහ අපේ ජනක පෙරේරා සහ ඔහුගේ මලනුවන් චරිත පෙරේරා. ඉතින් කවින්ද කියන්නේ ඉතින් හැම අංශයකින්ම අති විශිෂ්ටයෙක්.
2: ඇත්තටම මට ඒක මුලදීම කිය යුතු දෙයක්. මගේ අතපසු වීමට ගැන මම දුක් වෙනවා. නමුත් කොහොම හරි මට අවස්ථාවක් ලැබුණා මේ දේ මතක් කරන්න. ඇත්තටම මම අපිට කැමති අයට මේල් එකක් දාන්න කියලා කිව්වා. ඊට පස්සේ මම දැන් මහම කෝල් එකක් ආවා. එතකොට මම කවුද මේ කතා කරන්නේ කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඇත්තටම හදවත දැනෙන විදිහට කතා කරේ අවංකයෙන්ම. කවුද කවි?
0: කවින්ද්‍ර විජේනායක, ડોક્ટર කවින්ද්‍ර විජේනායක.
2: කවි කියලා තමයි මට කිව්වා. ඊට පස්සේ ඇත්තටම මට හිතා ගන්න බැරි වුණා ඒ කතා කරපු විදිය.

0: අදටත් එලෙංගතු කම තියෙනවා මේ தත්තේට මාව මේ වෙනකොට මම යම් තැනක ඉන්නව නම් ඇත්තටම කවිට තමයි ඒකේ ස්තුතිය පුද කරන්නේ ඊයේ මේ මට කෝල් කරලා මෙහෙම දෙයක් තියෙනවා එන්න බය වෙන්න එපා මමනේ කියන්නේ කියලා කිව්වා අවංකෙම
1: දැන් අපි මෙතන හැම දිනාටම මේ වෙලාවේදී එකම විදිහේ වගකීමක් නෙමෙයි බාර් වෙන්නේ වගකීම අඩු වැඩි. නමුත් මේ අපේ පටන් ගැනීම විතරයි. ඉදිරියට අපිට ඔබව ඒ වගේම අපිට අනිත් අයව භාවිතා කරන්නට සෑහෙන අවස්ථා අපි හිතාගෙන ඉන්නවා. ඒක නිසා ඉතින් කෙනෙකුගෙන් මේ ප්‍රසංගයට ලැබෙන දායකත්වයේ 10% වෙන්න පුළුවන්. තවත් කෙනෙකුගෙන් මේ ප්‍රසංගයට ලැබෙන දායකත්වයේ 40% වෙන්න පුළුවන්. ඒ ඉතින් මේ ප්‍රසංගයේ සංවිධානය කරනකොට ගලාගෙන යනකොට තියෙන හැටි ඉතින් මේක අර ලෝකයේ අවසානය නෙමෙයි. මේ ඉදිරි පියවර දහසක පළමු පියවරයි. අර නීල් ආම්ස්ට්‍රෝං කියවනේ හඳට ගිහිල්ලා කකුල තියලා මේ මිනිසාගේ කුඩා පියවරක් වුණාට මානව සංහතියේ යෝද පියවරක් කියලන්නේ වගේ තමයි. ඉතින් අපි ප්‍රේමේ නම් එකෙන් පටන් ගත්තා. දැන් මේකේ දෙවෙනි අංශේ ඊළඟට මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. මේ එකතු වෙලා ඉන්න පිරිස දැක්කට පස්සේ
0: ඇත්තටම අයියා මට අයියටත් මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද අයියව මම දැකලා තිබුණාට ඇත්තටම දැනගත්තේ මේ අවස්ථාවේදී. ඇත්තටම අයියගේ මග පෙන්වීම යටතේ කවීමේ වැඩසටහන හොඳට කරගෙන යනවා. මම අනිත් අයව ගැන සංවිධායකයෙකුලා ගැන මම ලොකුවට දන්නේ නැහැ.
1: ඇත්තටම සංවිධායක දැන් මේකේ ප්‍රධාන තිදෙනෙක් ඉන්නවා. කවින්ද්‍ර විජේ ආචාර්ය කවින්ද්‍ර විජේනායක ආචාර්ය කෞෂික කුඩිකාර් ඒ වගේම ඉතින් මම අපි තුන් දෙනා තමයි මුලින් කතා බහ කරලා මේක පටන් ගත්තේ. ඊට පස්සේ ඉතින් මේ හඬ පැත්තෙන් සංගීතයේ පැත්තෙන් තව මූලිකත්වයේ දරන තව කුලකයක් තියෙනවා. ඒ කවින්ද්‍ර දයාන් රංගන සහ ජනක පෙරේරා ඒ කුලකේ. ඒ වගේම නර්තනයේ පැත්තෙන් තමයි ආචාර්ය කෞෂික කුඩිකාරයන් කවින්ද්‍රයන්ගේ ආදරණීය බිරිඳ ඇය. ඒ වගේම තිලෝමා සමග එක්ව තිලෝමා සහ හන්සි ගමගේ ඒ කුලකයේ තමයි නර්තන පැත්ත බලාගන්නේ මේ ප්‍රසංගය. ඉතින් එහෙම තමයි ප්‍රසංගයේ සංවිධානය වෙන්නේ.
0: ඇත්තටම මම හැමෝටම ස්තුතිවන්ත වෙනවා. අපි මේ වගේ අපේ මුළු ගැන්විලා හිටියේ. ඇත්තටම අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපිට අවස්ථාවක් නැහැ. නමුත් මේ දීපු අවස්ථාවට ඔගල හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම පිං දෙනවා.
1: බොහොම ස්තුති, බොහොම ස්තුති. රශිනි ෆර්නෑන්ඩෝ තියෙන්නේ මම හිතන්නේ අපේ අමරදේවයන්ගේ වාසක මිසරට. මම දැන් කියන්න තු ඉන්නවා. මම දන්නවා මොකද ඉතින් ඒකට ඇඩත් කරනවා. ඉතින් ඔවත් මෙහි ෆෙමිනී ආචාර්ය උපාධිය හදාරන්න.
2: ඔව් සුබ සන්ධ්‍යාවක් වේවා අයියේ. වගේම මුලින්ම මම කියන්න කැමතියි බොහොම ස්තුතියි මට මේ වැඩසටහනට ආරාධනා කරාට. ඔව් එයා කිව්ව වගේම මං
1: මේ තමයි අර මං කලින් කියන්නේ සුපිරානෝලා දෙන්නක් තුන් දෙනාගෙන් එක්කෙනෙක්. ඉතින් ඉහළ හඬ පරාසයන් තියෙන පිරිසගේ. ඉතින් අපිට මේක යනකොට තවත් හමු වෙයි. මේ ඉන්න අතරේ අපි තාම හරියටම වෝම් අප් එක වගේනේ. මේ තාම මේ අංග උණුසුම් කිරීමේ ව්‍යායාමයක් වෙයි මේක සමහරුන්ට. ඉතින් නමුත් දැන් ඔබට දැනෙන්නේ කොහොමද? දැන් ඔබට දැනෙන අපි ඉතින් අන් කිව්වනේ ෆීලිං එක. එතකොට මේ හැමෝටම තේරෙන්නේ කිව්වම ෆීලිං එක කොහොමද මේ?
2: ඔව් අවංකවම කියනවා නම් හරිම උද්‍යෝගයක්. හරිම ආසාවක්, කැමැත්තක්, පිබිදීමක්. සිංහලෙම කියනවා නම් ලොකු පිබිදීමක් දැනෙනවා. මම මේ අධ්‍යාපන කටයුතු වලට ඇවිල්ලා ඉන්නේ. එතකොට අධ්‍යාපන කටයුතු හදාගන්න ඕන කෙනෙක් දන්නවා ඒක කොච්චර කම්ප්ලිකේටඩ්, කොච්චර අමාරු, කොච්චර ඔළුවට ලොකු බරක් දෙන දෙයක්. ඒ වගේ දෙයක් කරන අතරතුර මේ වගේ බාහිර දෙයක් කරනවා කියලා කවුරුට කෙනෙක් මගෙන් ඇහුවොත් මම මුලින්ම කියන්නේ පිස්සුද, මට වෙලා නැහැ කියලා. නමුත් ඒ මට ආපු ආරාධනාවත් එක්ක, ඒක ඒ ආරාධනා කරපු විදිහත් එක්ක, අතරම ඒ කවි අය සහය ඇතුළු පිරිස කතා කරපු විදිහත් එක්ක මට බෑ කියන්න බැරි කමට තමයි මම මුලින්ම මේකට ආවේ. ඊට පස්සේ ආව දවසේ ඉඳලා ඒ ලැබුණු අත්දැකීමත් එක්ක උස් පහත් වීම සහ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ හැම දෙයක්මත් එක්ක මම අද මම හැරිලා බැලුවොත් මම ආපු පාර මේ මාස
1: සති දෙක
2: තුන තුල මම ආපු පාර

0: බැලුවොත් මම සෑහෙන දේවල් ඉගෙන ගත්තා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අධ්‍යාපනයම විතරක් නෙමෙයි ජීවිතේ කියන්නේ. අපිට තව සෑහෙන දේවල් තියෙනවා මේ ජීවිතේ කරන්න, ජීවිතේ විඳින්න. එතකොට මේ ලැබිච්ච අවස්ථාව ගැන මම ගොඩක් සන්තෝෂයි සහ ගොඩක් ස්තුතිවන්ත වෙනවා හැම දිනාටම. සහ හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා මේ දවස උදා වෙනකන්.
1: අනිත් එක අධ්‍යාපනය විතරක් කරොත් දැන් හිතෙනවා නිකන් බෝරින් වගේ කියලා.
0: අනිවාර්යයෙන්ම. මේ වගේ දවස් පහකට හයකට කලින් කවුරු කෙනෙක් මම ඇහුවොත් මම කියනවා නෑ නෑ මම 100%ක් අධ්‍යාපනයට යොමු වෙලා ඒක කරනවා කියලා. නමුත් දැන් කවුරු හෙවොත් මම කියනවා මම මේක නවත්තලා මම සින්දු කියන්නේ
1: නෑ. ඔබ කිව්වා දැන් මේ පහක් තියෙන තුන එක ජීවිතේ. දැන් ජීවිතේ ගැන ඉගෙන ගන්නත් මේ කාලය බොහොම වටිනවා. මේ කාලෙන් ඉගෙන ගන්න ජීවිතේට යොදා ගන්න පුළුවන් අර ඒකනේ අපේ සිකින් මහින්ද හාමුදුරු මම එස් මහින්ද හාමුදුරු කියන්නේ කැමති නැහැ මොකද ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කරපු හාමුදුරන්ට ඉංග්‍රීසි අකුරක් ඉස්සරහට දාලා කියන්නේ හොඳ නැහැ සිකින් මහින්ද තමයි හාමුදුරන් ගේ නම සිකින් ගමේ කාටත් හිමි පොදු දේ නම් නැති බැරි හිඟ අවහිරකම් ඒ දේ වැඩගෙන දස්කම් පෑම තමයි සුරු විරුකම් කියලා කියන්නේ දැන් මේ අපේ සුරු විරුකම් බලන්න අපේ මේ ඩනේඩින් නගරේ සිටින කලා ලැබි සමගේ සුරු විරුකම් බලන්න එන්න කවදාද තපුරිම
2: සෙන්ටර්කට එන්න ඉතින් අපි හැමෝම ආදරෙන් ආරාධනා කරනවා නේද ඔව් හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා ඒ දවස ලස්සන හරි ලස්සන දවසක් කනට සුමිහිරි ගීපද
1: බොහොම නවමු අත්දැකීමක් වේවි අපිට කළ දෙයක් නැවතත් නැවතත් කරන්න අවශ්‍ය නැහැ අපට අවශ්‍ය වෙන්නේ මේ සමාජයට අලුත් අත්දැකීමක් ලබා දීම ඉතින් ඒ නිසා තමයි මේ වගේ එකක් මෙවර තෝරගත්තේ මම හිතන්නේ ඔබ තිදෙනාම හිටියේ නැහැ අපි ගිය වර මීට වසර දෙකකට පෙර කරපු වැඩසටහනට ප්‍රේමයේ නම් නමින් වේදිකාව මත රඟ දැක්වූ වැඩසටහනකට ඉතින් මෙවර අපි බොහොමත්ම අවධානය යොමු කරේ හඬට
2: ඉතින් ඇත්තටම තව දෙයක් එකතු කරන්න ඕන අපි අපේ උපරිම දායකත්වය ලබා දෙනවා අපිට මේ හම්බ වෙච්ච අවස්ථාවට ස්තුතිවන්ත වෙන ගමන් අපි අපිට පුළුවන් හැම විදිහකින් අප කැපකිරීම කරනවා මේක හොඳින් පවත් කරන්න ඉදිරිපත් කරන්න අපේ ඉදිරිපත් කිරීම ඒ වගේම ඉතින් මම හිතනවා මගේ අනිත් මට මේ වෙලාවේදී හම්බවුණ යාළුවෝ ඒ හැමෝම එයාලගේ උපරිමයක් මේකට දෙනවා කියලා අපිට පේනවා.
1: ජීවිතේට අලුත් දෙයක් එකතු වුණා.
0: අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම අලුත් දෙයක් නව අත්දැකීමක් අලුත් පියවරක් ඉස්සරහට තියන්න අවස්ථාවක් ලැබිච්ච එක ගැන සහ ඔබ පුදුම වෙයි මේ කටහඬවල් ඇහුවාම මේ වගේ පිරිසක් මේ පුංචි නගරේ හැංගිලා හිටියද කියලා.
1: ඒක තමයි ඉතින් මේ වගේ යෞවනියොත් ඉතින් ඔහොම කියනවා නම් මේ වගේ බොහොම ශක්තිය කැටි වුණු චරිත ඔහොම කියනවා නම් ඉතින් මේක අනිවාර්යයෙන්ම මේ පියවර දහසක් සමහරට ඊටත් වඩා ඉදිරියට යයි. අපි නැති කලක වුවත් තව කෙනෙකු ඇවිල්ලා මේවයි පූර්වාදර්ශය රැගෙන මේවයි ඉතින් කරගෙන යයි. අවසාන වශයෙන් දැන් කාලේ බොහොම කාලයක් එක සටනක් කරමින් ඉන්නේ අවසාන වශයෙන් මොහරි කියන තියනවද නවාට පූර්ණිමාට
2: මට දෙයක් කියන්න තියෙනවා අයිය ඇත්තටම කියනවා නම් අයියලාට එතනින් ගෙපුවාම මේ DSL සංගමයේ සභාපතිතුමා ඇතුළු සියලුම මේ ඒ සමාජිකයන්ට කවි කෞෂි මගේ යාළුවෝ හොඳ යාළුවෝ ඒ කට්ටිය හැමෝටම මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා මේ වගේ
1: නර්තනයෙන් දායක වන තිලෝමා හන්සි භාග්‍යා ඇතුළු සියලු දෙනාට
2: හැමෝටම
1: දිල්කි දිසාන
2: මේ ලස්සන වැඩසටහන හරිම ලස්සන විදිහට ඉදිරිපත් කරන්න දෙන හැමෝගෙම සහයෝගය අගය කරන්න ඕන ඇත්තටම කියනවා නම් ඉතින්
1: ඒ වගේම තමයි මෙතෙන්ට අද එන්නට බැරි වුණා ගෙන්නන්නම හිටපු කෙනෙක් තමයි අපේ සදින්කා දියණිය. ඉතින් එයාත් අපිට මේ ඩනේඩින් නගරයට පෑයු තරුවක් ජනගී විශාරද වරියක්.
0: අනිවාර්යයෙන්.
1: ඉතින් අපි නම මේක පටන් ගන්න ජනගී ආශ්‍රය කරගෙන තමයි වැඩසටහන පටන් ගන්න නේද?
3: හරිම සංවේදී ඒ අවස්ථාව. ඇත්තටම ඒ පටන් ගැනීමෙන් ඇති වෙන ඒ සංවේදීත්වය මේ ෂෝ එක අවසන් වෙනතුරු රැඳෙනවා කියලා මට ඒක අනිවාර්යෙන් කියන්න පුළුවන්. එන්න හැමෝම බලන්න.
1: මොකද සත්සරාව ගැන හිතන්නේ රාශිනිට මේ වැඩසටහන ගැන රේඩියෝ වැඩසටහන ගැන
0: මේ වැඩසටහන මම
1: අපි ඉතින් ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ OFM ආයතනයට අපිට මේ වගේ අවස්ථාවක් මේ ශ්‍රී ලාංකිකයන්ට ලබා දීම ගැන මොකද ඔය ඩනේඩින් ශ්‍රී ලාංකීය සංගමයේ ආරම්භයේ උනේ

0: ආරම්භය හා සමගත් මේ රේඩියෝ වැඩසටහනට සම්බන්ධයක් තියෙනවා.
1: මම මීට කලින් මේක කිවිසරක අහලා තියෙන අවස්ථාව ලැබෙන හැම අවස්ථාවකම වගේ මොකද හරිම වෙනස් යුනික් සින්දු ටිකක් ප්ලේ වෙනවා. ඒක තමයි ප්‍රධානම හේතුව මම මේ වැඩසටහනට සවන් දෙන්න සහ අපි සුරංගයයි කටහඬහන්න. ඉතින් මම හිතුවා මේක
0: මම සුති.
1: ඔව් මේක පළවෙනි අවස්ථාව මට ලැබුණ මේ විදිහට කතා කරන්න රේඩියෝ එකක. සෝ ඒ නිසා ඉතින් මම හරිම සතුටුයි.
0: ඉදිරියේදී අවස්ථාව දෙන්නම් ඔබට සම්පූර්ණ වැඩසටහනකට එන්න. ඔබ කැමති ගීත සමුච්චයක් රැගෙන අපි අසන්නන්නට යන්න. නවාට මොකද හිතෙන්නේ සත්සරරාවය ගැන, මේ OFM රේඩියෝ ගැන, මේ තැන ගැන? සිහින සැබෑ වෙනවා කවදාහරි ජීවිතයේදී. ඒක නිසා සිහින වෙනුවෙන් බලාගෙන සිටින්න. අර කියමන තියෙනවනේ, you are not too early, you are not too late කියලා.
2: ඇත්තරමයේ මේ ඇත්තරම හුදකලා විනා ඉන්න මේ ඩනිරි නගරේ ජීවත් වෙන මිනිස්සුන්ට ලස්සන සින්දු ටිකක්, ලස්සන සින්දු සමුච්චයක් අහන්න ලැබෙන අවස්ථාවක් මේක. ඉතින් ඒක මේ ප්‍රෝග්‍රෑම් එක කරන අයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ දෙයක් තව තවත් කරගෙන යන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
0: බොහොම සුදුයි. මේ ගත වෙන්නේ පස්වෙනි අවුරුද්ද. ඉතින් ඔබ ලාවැනි පිරිසගේ ශක්තිය ධෛර්ය නිසා තමයි මෙච්චර දුර ගමනක් යන්නට පුළුවන් උනේ. කොහොම හරි ඉතින් වැඩසටහන අවසන් කරනත් ළඟයි ආයුබෝවන් කියලා සමුදෙනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා අද පැමිණි සියලු දෙනාටම, අශාන් මලනුවන්ටත්, විශ්වනී නගනියටත්, නමා පූර්ණිමා සහ රශිනී නැගෙනියන්ටත්. ඒ වගේම ලබන සතියේත් මේ වෙනුවෙන්ම වැඩසටහන වෙන් වෙනවා. අපි මන්දාරමේ එලිපත්ත උඩ ඉඳගෙන තමයි වැඩසටහන කරන්නේ. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. හෙටින් එළඹෙන සතිය ඔබ සැමට සුවදායක සතියක් වේවායි ප්‍රාර්ථනා කරමින්, ඉතින් අද රාත්‍රියත් ඔබට සුවනින්දක් ප්‍රාර්ථනා කරමින් ඔබෙන් සමුගෙන යන මා ඔබ හිතවත් සුරංග දශනායක.

ඒ ඔබ දැන් ගත වූයේ ඔටාංගෝ ඇක්සස් රේඩියෝ වෙතින් ඔබ වෙත පිරිනැමුණු සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. එළ කලාකෙත අස්වැද්දූ මියුරු ගී සමුච්චයෙන් බිඳක් රැගෙන තවත් සත් දිනකින් ඔබ හමුවට එනතුරු ඔබට ආයුබෝවන්.